කාල කාලේන මාතාස් දයාලේන මාතංග බරණේන මාතංග මරණේන මාතංග ජරාරංගන මාතංග කරතාරංග නමෝ සර්වතන්දේ නමෝ වස්තබන්දේ නමාතංග නරසාකේන මාතංග නරභාකේන මාතංග රහීමේන මාතංග කරීමේ